කාලෙකර කාපනේ පන්සදේ සදා සාහ ඉදාකාරජීයෝ සිරිනන කාණ සාහිව අතේ හෝල් ගුරදවාරය ගොරතා මාදේ ජිනා කෝ පන්කුමි චෝඩයා ගයාග ਖੁੱਲੇ ਦਰ ਸੰਧੀਦਾਰ ਅਤੇ ਸੇਵਾ ਸੰਭਾਲਦਾ ਦਾਨ।